0: මේ ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහමාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ಫಾಫತ ಫುಸವಾ ಕಂತತಂ ಅದಿ ಹೇ ಅಮಲ್ತಕ ಲಿಬೆನಿ ವಿಸವಾಬ್ ಮಿ ಫೋತುಕವಾದಿ ಉಂತ ಕುಶಾಲ ಅದಿನಿ ಹಸನ್ ಹಲಿ
1: ದಿವೆ ಎಫ್ಎಂ ನುವದಿಹೆ ಏಕ ಮೆಗಾಹರ್ಟ್ಸ್.

නොනියවස් ෆිදවාදම නොදිහ එකෙන් මෙගහට දිවෙහි FM ටියුන් කොදම්මා.

නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග. රාජ්‍යහෙන්දනා

තරංග උම්මෙදුග ෂෝ එකක කුරිය මෙදනි කුඩු 11 ගට 30 ගෙන්ද ෂෝ එකක කුරිය දැන් ෂෝ ග බැරි මම බේනවා මම හරත පීසම් මෙයා මෙදවි කො නන් නොට් කොල්ලෙවෙන් දැන් මෙසේජ් කො බැරි මම බේනවා ෆරත කො මෙසේජ් බේනවා මෙසේජ් ආඩු හරම් බේනවා ලාවේ කැ කීක පීසම් මෙයා මෙදිර කො නන් නොට් කොල්ලෙවෙන් දැන් මේකෙ තන TikTok මෙස් ලයිව් කරමුන් දාති TikTok ග බැවෙරි නව සම ෂෝ ග ලාවේ රික්වෙස්ට් කො මගේ ෆුල්සත් කරන නණික සමය හුතේ එක හික් ගැම් දිත් ලාවෙන් ඉබල් දෙන මෙ ෆර්මේ බාරි ගලවතක ලෝබි කුරා ෆරත ක හාස කො ගෙනස් සේවර හාස වර රීති ලාවේ

ගඩින් දිහගඩ සවවිස් මට මෙහරම නිග පුනුව දියක මෙග හට දිව හෙම මිගඩික කුරියම් දැන එහුන් තෙරෙ හු එහුන් තෙරෙ හෝ මිශෝ එහුන් තෙරෙන් එද හික්ක අමරීති ලවත මිගෙන සෙන්ද තාපාතියක ලවත කරිකුස් කුරුම් ෆුරස එහුන් තෙර නොනට පිසම් එ මෙදරකෝ නොට කොල්ලවෙන් දෙන් ඒග ඉතුරුන් ටික්ටොකුම සමශෝග බෑරිවා නන්නොට් කොල්ලවෙන් එම මිහයිසාබු ටික්ටෝක බෑවරක හික්ක අමරීත් ලවයි කෙනෙ

මීහුන්ගේ මච්චන් ආදාවෑ තෙරින්ගේ බයකු ගදවිජ්්‍ය හිදකු මැනවී ඒනා අඹුරා තිමං කළේ ෆානුග අරිහ ගෙනෙස් දේෙන්කම අල්ලෝහග හස්රතුම්වා අහදේ තිය බෑමිහුන් තිමං කළේ ෆාන ගෙනෙස් දීෆුම දාන්දිින් තිය බෑමිහුන්නායකු ඒනායි නොෆනුවා හුසීමේ ފަހެ އެވުރެންގެ ކަށަވަރު ވެގުންވާ އަހަދުގެ ބަސް ގެނެސް ގެން ހިނދު އެކަލޭ ފާނު ވިދާޅުވީ ތިމަންމެން މިބުނާ އެއްޗަކަށް ﷲ ހެކިވެ ވޮޑިގެންވާ ނެތެއް

0: ආයිලාග තෙරේග එක කොනකටකා ඔන්න මතිවරි ලොයබ්බා කුලුන්
1: රහමතරින්ගේ මෙදුග ඒකකු අනෙක කට්ටකා ඔන්න ගෑක්කමා එහි තිරිකං
0: කොමෙ දෙම ෆිලියෙක් දෙමදුග ඔන්න ඉතුබාරා හර්ධනා කුලුන්
1: මි හුරිහකමින් ඒගේ එම්මෙ ෆුරිහම රංගල ගුත්ක බේනුවා නම ඒකකු අනෙකක ඉහතිරම් කුරු මුහිම
2: ඉහතිරම් කුරව්වා ඉහතිරම් හොද්දවා

0: රීති අබදුවස් රීති
1: මීහුම් බුනේ ලොයිපකි එතන් හාස් වාහකෙ බුනෙ දේහු සාසකෙ ඒනම විස් මීගෙන් මේ උෆාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම රාගෙ කුලලා මිහුනීමක්

ඒ අල් අසීසේ හැම කෂරුම් ඒනාගේ කදර්වරි මුස්කුලි බප්පයිවේ ෆහෙති මම්මෙන්ගේ තෙරෙන් එකකු ඒනාග බදලුගා හිෆහට්ටවාශේ හම කෂවරුම් තිමම්මෙන් කලේග ෆානු දෙකනී එහසාන් තෙරින්ගෙ තෙරෙන්නේ.

වඩාගත අධි විදාළුවිය යුසුගේ ෆානග මච්චන් අහුරෙන් කුරා හිතාමැක්ග බොඩුකමයි. අධි හිතාමෑගේ සබබුම් එකලේග ෆානුගේ ලෝෆුළු හුදුවගෙන් දියේ. ෆහ එකලේග ෆානී හිතාම ෆාලු නුකරබ්වා හිෆහට්ටවා බේකලෙකේ.

0: රීති අබදුවස් රීති
1: ෆිල්මා මියසිකගේ දුනියා ෆීනාලු මත් තයාරද?
2: එහෙන්ක මවානම පොප්පෝන් හොදා තයාර වේ. දිවේ ෆිල්ම්ගේ මොනිපුරි ෆිල්ම්ගේ දායරාගේ හාස් ෂෝ එන්නේ ෆස් ආහාර පතක.
1: බොක්ස් ඔෆිස්ගේ එම්ම හිට් ෆිල්ම් තගුගේ මවුලුමත්.
3: ඉරේ මහරි කිරකම් ප්‍රපාච මර කොයි රෂ්තනිය.
2: එම්ම ෆෝගේ ට්‍රේලර් තක බලාලන් එම්ම කමුදානේ සීරීස් ද আদি হফতাගේ තරි.
4: Years, decades, each life a faded lesser copy of
1: popcorn theater in emme kamuda film toge khas manzaruta ost bank handa nattanu leve lavataka ti befulunge magbul tariya kaiku nuwadi hasikun
5: pe kadira sar phone kobba mihir phone
6: ni kam bisnal bala wafir vejer tikam huttala ahara miuna nichike nubuna
1: emme fas komme haftaiku hukuru de hoge mendur fo deje hair
2: हमें एक नहीं नौ दिए एक मेगाहर्ट्ज दिवे एफएम
7: चंदाई देखा अखा बाजू में हमरे रखा ई देख करे मनवा तैया धक्का
2: एम फस
8: मीम बुने लोई पकी इतन हास वाह के बुने दे हुसास के एनम विस मी के में उफावरिकन गेनुवनी ए वाहक तकाय को हिकेम रागे कुलला मिहुनीमा

0: තරි කමාක්ක ඒනය සහවරි කමායකු බෝඩ හුරස් කොල්ලවෙනි
1: බෝඩ හුරස්කර පුළහුණ හුද්දෙන් නොද එකමක යා තිබි එම්මෙන් වගෙන් ගේ ටුළුවා ෙන හුරස්කොර ෘසත්තෙනනි ද දෙමැති ෆිල්ම් නිමේරු මුන්නිය පවන් ගොවාලාන් මුන්නි පවන්නක් ගොවාලානෙ ද කීක කැ් ගොවාලනි
0: පාවාන්
1: ගොලා ගොතදති ග
0: හම ච්චා ගොවාලාන
1: සමස්සක ජගඩු සෙනි කුන්නන ද හෙම මෝෂනලි වර ඩිස්ටබ් හොරි වගුත් කොළෙක් ගස්ලෝ අඩුව සයයිද
0: පා කියයා හිසාපුන් අඩු නිකුතීම දෙන් එන පාවාන් කියා පහලෙල්ලවැගන්න
1: ඕකේ ඕකේ දෙම් බයිල් ලවතකා ගොලෙකුතුන් සුවා කොල්ලාගේ ෆිල්ම් ගෙම පුරතම දක්කාලා ලවේකි කොබ
0: සෙල්ෆිල්ලෙල්ලේ.

0: කොම්ම හප්තායකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනනෑ. අමයකනි නෝදිහ එකේ මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්.
1: ගන්නේ දෙක් මන්නේ අගල ගන්නේ දෙක් අකිසේ ගුමත්තා දෙක් බෙත්ත බෙත්ත පන්නේ.

තියබෑ මිහුන්න නේගිති බිහාල් යුසුගේ ෆානශයි එකලේක් ෆානුගේ අහාය තියබෑ මිහුන් කුරිකන්ත තියබෑ මිහුන් දෙන තිබීමහියේ.